අන්නරණයක් වතයි යකෙන් තේන්ත පාචයෝගේ දෙමෙපණ කතර කුප්පාටි කන් කුප්පේ කතනිය අන්නහනකි තේත කතකත යෝන ඉරිය තාමේ කතයයෝ අයෝන තේත කතපයි යකේ තේ තකපයන් තේ තේති කන් යෝන කොන් කතපුවන කොන් තේ තනකෝ පෙරපීකරෝ